0: බින්සේ සගලා පරම
1: කර පූජය සගල පාර බ්‍රහ්ම
0: සාද සංග පාපා මල් කෝවේ
1: සුපකෝති කී මති උත්තම හෝවේ
0: භගවන් කී තැහල් කරෙන් නිත් නීත
1: මන්තනේ අර්පය බිසන පරිහිත.